රැස්සි සහිත කාලගුණයක් තමයි පැවතුනේ. ඉතින් මේ සීතීර්ති අවසානයත් එක්ක මේ වැසි සහිත බව ඇත්තටම කියනවා නම් වෙලින්ටන් පුරවරයට ඉතාමත් සුන්දරත්වයක් ගෙන ආවා. ඉතින් අද මා ඔබ සමගින් මේ ලක්කඩ සහෘද අඩපෑයට එකතු වෙද්දී මට හිතිච්ච දෙයක් තමයි මේ ආසන්නතම කාලයේ මේ පසුගිය ගෙවුණු දෙසතිය එසෙත් නැත්නම් මේ මාසය තුළ ලාංකීය ගීත ශාස්ත්‍රයට නම් ලොකු අඩුවක් දැනෙන්නට වුණා. ඒ මොකද මම එහෙම කියන්නේ, ඇත්තටම ලාංකීය ගීත ශාස්ත්‍රයට නැතුවම බැරි චරිත කිහිපයක් අපෙන් සමුගත්තා. ඉතින් ඔබ දන්නවා නන්දා මාලනීය මාලියන් ඉතාමත් සුවිශේෂ චරිතයක් ලාංකීය ගීත ශාස්ත්‍රයේ. මා බලාපොරොත්තු වෙනවා ඇය ගැන වැඩසටහනක් ඉදිරියේදී කරන්නට. ඒත් එක්කම ප්‍රියංකර පෙරේරා කියන කලාකරුවා, ඒ ගායකයත් අපි අතරින් සමුගත්තා. ඒ වගේම තවත් ප්‍රසිද්ධ ගායකෙක් කිව්වොත් මා නිවැරදි, අපි අතරින් සමුගත්තා. ඔහුගේ නම විමලජිත් දොඹගහවත්ත ශෝරීන්. ඉතින් ඔබ අප ගොඩක් දෙනෙක් මේ මෙතුමාගේ මේ ගීත අහලා තියෙනවා. මොකද මේ ආසන්නතම කාලයේ එතුමාගේ එම ගීත ඉතාමත් ජනප්‍රිය වුණා. එම ගීත ජනප්‍රිය වන්නට මා දකින සුවිශේෂත්වය තමයි එම ගීතවල තියෙන ඒ නිර්වාජ අදහස් සහ ඒ වගේම එම ගීත ගොඩක්ම ජන කවිවලට ඒ ආරයට ගිය ගීත කියලා මට හිතුණා. ඉතින් අපි එම විමලජිත් දොඹගහවත්ත ශූරීන්ගේ ඉතාමත් සුන්දර ගීතයක් තියෙනවා, ඇසල පුරහඳ කියලා. අපි එම ගීතයෙන් මෙම වැඩසටහන ආරම්භ කරමු.

ඉතින් එම ගීතය ගැන යමක් කියනව නම් එම ගීතේ පද රචනයත් ඒ මහතාගෙන්ම තමයි කියන්නේ විමලජිත් දොඹගහවත්ත මහතා විසින්ම තමයි කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි සංගීතය සපයලා තියෙන්නේ මිරාන් තරිඳු විසින්. ඉතින් එම ගීතය ඇසෙද්දී ඔබට ඇත්තටම මේ නිර්වාජත්වය මං හිතන්නේ පදවල ගැබ් වෙලා තිබ්බා. ඒ වගේම තවත් සුවිශේෂත්වයක් තමයි මේ මහතාගේ ගීතවල මන් දැක්ක පුංචි හාස්‍යමය ගතියකුත් තිබුණා. අපි ඊළඟට අහන්නට බලාපොරොත්තු වෙන ගීතේ ඒ හාස්‍යමය ගතියත් මැනවින් ගැබ් වෙලා තියෙනවා. ඉතින් අපි මෙම ගීතයට යොමු වෙමු.

තිබෙනවා ඔබට. ඔබට මතක ඇති මේ සම්බන්ධයෙන් අප කීප විටක්ම ඔබව දැනුවත් කරා. වෙලින්ටන් පුරවරේ වෙලින්ටන් අහසට සුන්දර තරු දෙකක් සුවිශේෂී තරු දෙකක් පායනවා.